Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Erlebt Musik, Kultur und Stimmen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Velamaritam Daval Ekapasu Vinade Obame Savandani Germany City Gunatekuna Lanka Radio Single Versatanata. Obata Pulwang Apata Savandana DAB Nava Taksane Yatate Ho Radio Darmstadt.de Natnam Lanka Radio.lk Yana Web Adavi. Jaya Satuta Vasana Samaga Tavat Lassana Davasakata Aasiripatana Mama Ranjan Dharmaratna. Unser Hotline 0615187000. 0615187000. අපේ හොට්ලයින් එක මතක් කරන්නම් 0661518703 0661518703. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණනව කුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය. වාසනාවන්ත දවසකට ආශිර්වාදමින් ඉදිරි පැයදක ඔබත් සමග ගුණේ රැඳී සිටින මම රංජන් ධර්මරත්න

0: වනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: ඉස්කුසසින් සිංහලීසිස ස්ප්‍රාක ඔස්ට්‍රේ ලංකා ආයුබෝවන් ආයුබෝවන් පඩෝටට ඉස්වන්සයින් අයින් ලංගස් ලේබන්. වාසනාවන්ත නිරෝගිමත් දිනකට ආසිරිපතන මම රංජන් ධර්මරත්න. Am microphone Ranjan Dharmaratna. Im nächsten zwei Stunden gibt es tolle Bollywood Lieder aus Indien. Wir haben ganze zwei Stunden für Sie reserviert. Sozusagen gibt es tolle Bollywood Lieder. Sehr bekannte und ältere Lieder auch neue Lieder. Ich diri pädega oba wenwem api gunate karanne janapriya Hindi Geeta. Sie können mit uns chatten. Kommen Sie unserer Facebook Seite facebook.com/lankaradio facebook.com/lankaradio. ඔබට පුළුවන් අපත් සමග ඉදිරි පැය දෙක chat කරන්න එන්න අපේ Facebook ලිපිනයට facebook.com/lankaradio facebook.com/lankaradio. විශේෂයෙන්ම අද මේ පැය දෙක වෙන්වන්නේ ජනප්‍රිය හින්දි ගීතවලට. ඒට හේතුව අපේ වැඩසටහනවලට සවන් දෙන බොහෝ දෙනෙක් කැමති හින්දි ගීත අසන්න. ඒකට හේතුවක් වන්නේ පසුගිය අවුරුදු කීපය තුළදීම ඉතාම ජනප්‍රිය වෙනවා බොලිවුඩ් චිත්‍රපට ජර්මනියේ වගේම යුරෝපයේ රටවල්වලත්. හේතුව ඒවා සියල්ලක්ම ඒ රටවල්වල භාෂාවලින් ඩබ් කර නැත්තම් ශබ්දය කවා ප්‍රදර්ශනය කිරීම, සිනමා ශාලාවල වගේම රූපවාහිනී නාලිකාවල ඉතා වැඩිපුර මෙවැනි චිත්‍රපට පසුගිය කාලයේ පෙන්වීම. විශේෂයෙන්ම හේතු වන්නේ ඒ සියල්ලක්ම ඒ රටවල්වල භාෂාවෙන් දෙබස් කවා ප්‍රදර්ශනය කිරීම නිසා කාටත් පහසුයි ඉතාම මේ චිත්‍රපටය ගැන නැත්තම් මේ චිත්‍රපටයේ කතාව ගැන දැනගන්න. අන්න ඒ නිසා තමයි මේ චිත්‍රපට මෙහි බොහෝම ජනප්‍රිය වී තිබෙන්නේ. අන්න ඒ නිසා අපේ වැඩසටහනට සවන් දෙන බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා කාලෙකින් හින්දි චිත්‍රපට ගීත අසන්න නොලැබීම ගැන කියලා. ඒ නිසා මා වෙන් කරා මේ පෑ දෙක ඔබ වෙනුවෙන්. සෝ ස්වයි ස්ටුන්ඩන් ළඟ බොලිවුඩ් ලීඩර්. So, ich habe heute das erste Lied von Jab Se Lagi To Se Gauri Kavi Samaga Megite Gayanakarne Gul Saksana.

0: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: Der mit einem Grammy und der Academy Oscar ausgezeichnete Komponist A.R. Rahman trat am 24. Oktober 2014 mit dem Berklee College of Music in der Symphoniehalle in Boston auf und wurde ihm gewidmet. Das Wir spielen jetzt 10 Minuten lang in diesem Konzert eine Ausschnitte. 109 Interpreten hatten aus 32 Ländern diese teilgenommen und die Berklee Indian Ensemble, das Berklee World String Ensemble und die indische Tanzgruppe Bhangra der Boston University repräsentieren. Oscar Samman Samag Grammy Samman Labagat A.R. Rahman 24 වෙනිදා ඔක්තෝබර් මාසේ 2014 වසරේ Berklee College of Music Symphony Hall එකේ පවත්වනවා. ඉතාමත් ලස්සන කොන්සර්ට් එකක්. මේ කොන්සර්ට් එකට 109 දෙනෙක් රටවල් 32කින් ඉදිරිපත් වෙනවා. ඔවුන් සහභාගී වෙනවා. ඒ සමගම මේ Berklee Indian Ensemble එක ගෙන ආ සංගීත සම්දර්ශනය ලෝ පුරාම ප්‍රචලිත වුණා. ඒ වගේම ඉන් අපි කොටසක් වාදනය කරන්න සූදානම් කරා. විනාඩි 10ක් එක දිගටම සංගීත කණ්ඩායමත් සමග

Nächstes Lied von dem Film Fana, übersetzt Zerstörung, ist eine erfolgreiche indische Spielfilm. Suni Ali Beg ist ein blindes Mädchen, das in Kashmir lebt. Sie möchte trotz ihrer Blindheit mit ihren Freundinnen nach Delhi reisen, um dort einen Partner zu finden. So, dieser Film spielt von Amir Khan und Kajal, lief 3 Stunden lang, eine tolle Musik und auch tolle Geschichte hatte diesen Film. Fana, Dedas Haye Vasare Pradarshane Una Paythunaktiga Me Chitrapate, Itamatma Janapriya Una, E Wagema Me Chitrapate Rangapanawa, Kajal Samaga Amir Khan. Api Samandu Me Geetayata Fana Kiyanne Itamat Janapriya Una Chitrapatayak. Me Chitrapate Kathawata Athulath Wenne Andha Tarunayak Kashmire Inne, Aya Paminenawa Indiyave Delhi Nagarayata. එහිදී තමන්ට හරියන පාර්ට්නර් කෙනෙක් සහකාරයෙක් සොයාගන්න. කතාව ඊට වඩා දිගට තියෙනවා. නමුත් ඒ අතර සිදුවෙන සිදුවීම් රසක් සමග මේ චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම රිෂි කපූර්, ටබු, කිරෝන් කයා, අලි හාජී, ලාරා දුට්ටා වැනි අයත් රඟපානවා. ඒ වගේම සංගීත සපයන්නේ ජාතින් පණ්ඩිට්, ලාටින් පණ්ඩිට්. මේ චිත්‍රපටයේ සංගීතය සැපයීමෙන් පසු මේ දෙදෙනා වෙන් වෙනවා. අපි සමන්දුමු ෆනා මේ ගීතයට. ගායනය කරන්නේ ගුල් සක්සනා. So lead with Gisungan from Gul Saxena.

So, dieser Film heißt Kuch Kuch Hota Hai und ganz plötzlich ist es Liebe. Lieb 1998, 178 Minuten lang spielt. Diesen Film spielt Shah Rukh Khan, Kajol, Rani Mukherjee und Salman Khan und weitere Schauspieler. Und außerdem hat er auch Filmfare Award, Star Screen Award, C-Cine Award und weitere Preise gewonnen. Und diesen Film hat er 8 Lieder, davon eine spielen wir, wird gesungen von Udit Narayan, Alka Yagnik und Kavita Krishnamurti. अभी दें वादनीकरण सुधा नवाने ओब कावरुत दन्ना चित्रपटे के गीते कुछ कुछ होता है something something is happening तमाय ए ट्रांसलेट कराम हिंदी भाषा विंतिये ने ए नाम रंगपानवा शाहरुख खान काजल रानी मुखर्जी सलमान खान समग्र थावत जनप्रिय नामुलियन रसक ए वागे में चित्रपटे टे अतुलतुनो गीता आटक ए අතරින් එක ගීතයක් අපි සූදානම් කළේ වාදනය කරන්න. මේ චිත්‍රපටයට සම්මාන රැසක් ලැබෙනවා. ඒ අතරට ෆිල්ම්ෆෙයා සම්මාන වගේම සීසිනේ සම්මාන, ස්ටාර් ස්ක්‍රීන් සම්මාන සමග තවත් සම්මාන රැසක් මේ චිත්‍රපටයට මේ ප්‍රදර්ශනය වුණ වසරේ නැත්තම් 1999 ලැබෙනවා. අපි සවන් දෙමු කුචු කුචු හෝටහයි චිත්‍රපටයේ මේ ගීතයට.

So, nächster Lied von dem Film Kati Fatan ist ein Hindi-Film von Shakti Samanta aus dem Jahr 1970 mit Rajesh Khanna, Asha Parekh und Prem Chopra in den Hauptrollen. Der Film basiert auf dem Roman I Married a Dead Man 1948 von Cornel Woolrich. Zuvor diente der Roman als Vorlage für den Film No Man of Her Own 1950 mit Barbara Steinweg. Es existieren noch zwei weitere Verfilmungen, Verheiratet mit einem Toten 1980 mit Natalie Bayer und der US-amerikanische Film Miss Winterbourne lief 1996. Milan Gite, Atulatune, Kati Fatan Chitrapati, Dasnam Sehatavi, Hindi Chitrapatak, Desamea, Pradasani Unas, Adyakshane Karande, Shakti Samanta, Rajesh Khanna, Asha Parekh, Samuga Prem Chopra, Ranganin, Dayakavina, Me Chitrapati, Atulatune, Katavali, Yatibine, Cornel Woolrich Wishing, I Married a Dead Man, Dasnam Sehatalis Ate. මේ කතාව මත තමයි මේ චිත්‍රපටය සකස් කර තිබෙන්නේ නැත්නම් මේ කතාව ලියා තිබෙන්නේ අපි සමන් දෙමු මේ චිත්‍රපටයේ ඒ ගීතයට ගායනය කරන්නේ කිෂෝර් කුමාර් මුලින් ගායනය කර ඔරිජිනල් ගීතේ කිෂෝර් කුමාර් සංගීතය සැපෙවුවා ආර් ඩී බර්මන් පදමාලාව ආනන්ද බක්සිගෙන් සෝ ද ලීඩ් ගිශ්‍රීබන් ෆෝම් ආනන්ද බක්සිං උන් මියුසික් ඩිරිගේට් ආර් ඩී බර්මන් උන් ගෙසුංගන් ෆෝම් ඔරිජිනල් කිෂෝර් කුමාර් සෝ

Nächstes Lied, gesungen von Kumar Sanu und Kavitra Krishnamurti. Und jetzt spiele ich ein Lied, so die gleiche Lied singt Gul Saxena und Avi Dutta. Dieses Lied von dem Film Tera Mere Sapne. මේ ගීතය ඇතුළත් වුණ ටෙරා මේරේ සප්නේ කියන චිත්‍රපටයේ මුලින් ගායනා කළ කුමාර් සානු සමග කාවිතා ක්‍රිෂ්ණමූර්ති මේ ගීතය ගායනා කරන්නේ ගුල් සක්සනා සමග ආවි දුට්ටා

0: වෙනුවෙනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: So next lead from the film Raja Hindustani, gesungen von Udet Narayan und Alka Yagnik und Sapna Awasthi. Und dieses Lied geschrieben Samir und Musik dirigiert Nadeem Sarwan. So, api milangta samandimu Samir ge padamalawata Raja Hindustani kiyana chitrapateta Udet Narayan samaga Alka Yagnik saha Sapna Awasthi gayane karama me geethaya. මේ ගීතය ඇතුළත් වුණා රාජා හින්දුස්ථානි කියන චිත්‍රපටයට. නමුත් මේ ගීතය ගායනය කරන්නේ මා වාදනය කරන මේ ගීතය ගායනය කරන්නේ ගුල් සක්සනා සෞරින් බාට්.

අපත් සමඟ පුරා පෑදයක් රැඳී සිටිය ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට සෙනසුරාදා දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනක් සමඟ. එතෙක් ඔබට විනෝදමත් සතියකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. Wir sind wieder da, nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendun. Bis dann wünschen euch allen super tolle sonnige Woche. Ciao, ciao. Ab 15 Uhr gibt es Polizei Radio Sendun Bigos hier bei Radio Darmstadt mit meiner Kollegin Elis Frischer.